ගාමෝ සාසස් ප්‍රපතමේතේ යාමෝ චරණ ගමන සේවලාගේ ප්‍රීත පගත කරන ප්‍රභ කී නැත නීතේ කූට එකු ආධාර නානක මගේ ප්‍රණාම් ප්‍රවසාර ප්‍රභගී දෘෂ්මා සුඛයන සභාවේ බිරලා ගොයේ ජන් චාඛ්‍යාස ජන්ත්‍ර ප්‍රතානේ පූර්ණ පුරුඛ නයි ඩෝලානේ සුභ අර්බරේ ප්‍රේම රස රංග ජය චාව සාධක සං පරේ සරණ ආන් සබ ත්‍යාගන්තර්බර්ගා සන්දල්ලබලාග්

සදායංග සංගය පංගං බපුතේ තා ප්‍රසාස්වයේක වංකාර සද්ගුරු ප්‍රසාද පාචේ දස්මිතා ප්‍රසාස්වයේ ශ්‍රාවක සද සමුසදානික දේක ප්‍රයෝග කර දෝ ජතික සූර සුරාර්ධන සොද සදා අධෙක් සඳ සමු අනේක මති කේසාරේ දේකෝ දේක රමත කෝ න දේක ප්‍රාණපති කේසරි ભગવાન කි පයි කෘපාවතේ කරති බනේ කරති කේ මාතෙම තංග ජරජර සංඝාන උපව තංග සුරංග සුවාරේ කෝට තරංග කුරංග සකෝද පවුන් කෙ ගොන් කෝ ජාත නිවාරේ පාරේ පදන් කෙ පෝ පලිවදන අවසි

පදේබන පූපතේ කරතේබන එකන ලෙක්ඛා සොද්ද සිපා දරුන්දු බාසුසාසනා දුර්දාන් දලෙන්ගේ පරිගුමන පරිමන මෙ කර පරපතු පංකාලේ නාලෙන්ගේ තෝර රීර මරෝර මවාසන මාතෙම දංගන මාන මලංගේ ශ්‍රී පසර භගවාන කෘපා බින්දාග ජහන දහන් තලෙන්ගේ බීර පාර බඩේ බ්‍රයාර විචාර සාර කිතාර පචයා තෝර දේශ මලෙන්ද මවාසන මාත ගාන කේ මාන මලయ్యා ගඩිගඩාංගතෝඩන හර් සෝපාතනේ චාර්ලවයා සාහිබ් ශ්‍රී සබ්කෝසර නායචාචගණේ සුවේක දවයා දානම් දේ ෆනන්දර සාදෘ පුතුපේ.